ආටිස්ට් ඉන්සයිට් පුඩු දේවි ශ්‍රී ප්‍රසාද් ගාරු වාරු එනර්ජි කිට් චාලචාල ෆේමස් ගානි ආ එනර්ජි යර්ස් ඔෆ් ප්‍රැක්ටිස් ටෝ චයි